කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් තරහරවකීමට ඔබ ඒ ඕන බ්‍රවුසරින් Tune in යට කර සර්ච් කිරීමමයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවත

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.dewula.com

ରୁହୁନଟ ରାଜରାଟ ସିଙ୍କଡଗଲଟ www.liveFM.lk

රැඳුණු ලයිව් FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් ලයිව් FM සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. ලයිව් FM නොනවති

0: පිට රටක ඉඳන් අපි වහගෙන ඉන්න දැන් වෙලාව ලංකාවේ වෙලාවෙන් උදේ 7යි.
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති. දින ගී රිද්මය

දිවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

రుహునట రజరటట శంకడగలట www.liveFM.lk

Live FM.

0: මොකද මල්ලි
1: මම කියන්නේ මගේ ආදරවන්තය කියන්නේ මම මොකද ඔයාගේ ආදරවන්තය කියන්නේ කියන්නේ එයා කියනවා මම කියන්නේ එයාගේ ආදරවන්තය කියන්නේ නෑ නෑ මම කියන්නේ මගේ ආදරවන්තය කියන්නේ එහෙම නේද හැම එක්කෙනෙකුටම ආදරවන්තයක් ඉන්නවා වායසේ ප්‍රශ්නයක් නෑ ආදරේට

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල්පිටියට www.com

iwfm.lk Live FM.

হিটিয়াত মেহে হিটিয়াত হিটটো দানিনা রিদমায়া লাইভ এফএম।

නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

livefm.lk.

0: M.
1: මහරගමට හෝමාගමට ගොඩගමට www.la

0: 23.
1: livefm.lk.

ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveifm.lk.

சைபர் அவகாஷே. லாங்கியாத கஸ்ம லைவ் எஃப்எம்.

0: වෙලාවෙන් දැන් වෙලාව උදේ 11යි.
1: මහරගමට, හෝමාගමට, ගොඩගමට www.

මහරගමට හෝමාගමට ගොඩගමට www..

0: තවත් වෙබ් අඩවි ගණන්. ඔස්සේ ශ්‍රවණය කළ හැකි
1: Live FM

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden තුන් Radio FM යන app හරහා තත් බයිනා ශ්‍රකලවට සතියෙන් දෙමු. අරහස් වෙරි ඔප්ලේතේ ඔබගේ ප්‍රශ්නික ක්‍රීම මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනව දින ගී රිද්මය

ಮಹಾರಗಮಠ. ಹೋಮಾಗಮಠ. ಗುಡಗಮಠ. www.la

www. liveofm.lk. Hit the pin of an hour.

0: श्री लांकी रिद्मय विश्वे सिसारा लाइव एफएम
1: लाइव एफएम

දියුල පිටියට. කඹුරු පිටියට. නාවල පිටියට. කල් පිටියට. www.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙනස් ශ්‍රවණය හැකියාව අපි ඔබට සුදැනිමු. අතරල රශ්මිරීමට ඔක්ලයුත් ඕනසින් පිසින්ක චිමපමණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව උසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනව දින ගී රිද්මය

శుకవళ పలుకుడువే దమ్మల ఎతిగొరాన్నగత పేటొమీకన టుడడా

එකයි ලංකාවේ අපේ වෙලාවෙන්. රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

Ruhunata. Rajaratata. Sinkadagalata. www.livefm.lk.

ඒ හිටිය මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් ෆෑන්.

0: 反正今天
1: 오버아드레크는내려뚫으면오버랑그래도노라이브 FM then 로버수퍼탈라디오가든튜닝인라디오 FM 야나앱하라하와게임타왓웹바다위가나나와코세슈로원카르바바상담오안젤레하라쇼크리타오버클레유테폰브레드야나타라서치리파나이ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

ruhunata rajaratata sinkadagalata www.livefm.lk

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

ನೆಟವಿನ ಸಿಂಧು ಅಹನಾಥರೇ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನಾಥ ಒಬ್ಬ ಕೆಮತಿ ನಾಮ www.livefm.lk ಸೈಟ್ ಎಕರೆ ಗಿಹಿಂ ಕ್ಲಾಸಿಕ್ ಎಡ್ಸಿರಾ ಹದವತೇ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවී ගණනාවක් කොසේ ශ්‍රවණය කළ හැකි

రుహునట రాజరాటట శంకడగలట www.livefm.lk

දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න දැන් වෙලාව ලංකා වෙලාවෙන් දවල් 2:00

ಶ್ರೇಯಸ್ಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveifm.lk.

මහරගමට හෝමාගමට ගොඩගමට www.hoomagamata.com

0: ලංකාවේ දැන් වෙලාව සවස 3යි.
1: මහරගමට, හෝමාගමට, ගොඩගමට www.mahargamata.com

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, www.jabliu.com

ಎಸ್ ನಿವರ್ಣ ರಿಮಯ www.liveFM.lk.

www.livefm.lk. Hita pinawa na.

හතරයි ලංකාවේ දැන් වෙලාව www.livefm.lk හිත පිනවන

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ප්‍රවණය කළ හැකි.
1: livefm.lk

නැටවෙන සිින්දු අහන් අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ.

මහරගමට හෝමාගමට ගොඩගමට www.hoomagamata.com

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

ಮಹರಗಮಠ ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

mahal. Gamata, Homa Gamata, Goda Gamata. www.homagamata.com

రుహునట రాజరాటట శంకడగలట www.livefm.lk

ನೆಟವೇನ ಸಿಂಧು ಅಹನ ಮಾತ್ರೇ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಹನ್ನತ್ ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: අවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: FM.LK

පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.kalpitiyata

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේ

Mamamatina. Nagirit Maya Live FM.

BFN. ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.livefm.lk.

0: VideoMart95.com.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
2: LiveFM.lk. Hey.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ප්‍රවේශ කරව අපට අතැනෙමු. අනුජා හස්කික කතේ නැබෙක් ලයන්ටක සුචිමම ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගීරිද මයා.

මහරගමට හෝමාගමට ගොඩගමට www.mahargamata.com

ಆದರೆ ಕರ್ಣ ನಿರತರು ඔබ ළඟ රැඳුණු live fm දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ fm යන ඇප් එකේ ගමක්සේ රොකල බව අපි ඔබට ස්තුටින් දැනුම් දෙමු. අන්තරාෂ්ට්‍රීයට ඔක්කුදේ ඕනම සොයකින් live fm යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති දින ගී රිද්මය.

0: වගේ දැන් අපි වහන වෙලාව රාත්‍රී 9:00 ලංකා වෙලාවෙන්
1: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබලා එම් දැන් ලොස්වල රුගන් පින් රේෝ එම හගේම තත් වෙවඩ කනවක් කොස් රයක බපියෝ අතු දැන්මෝ අර හරෝකට පලේ නැරසින් ඉවි චමපයි ඒ මහඟු අවස්ථාව වෙත අපව උසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි ලයිව් FM නොනවතින ගී රිද්ම

22. సైబర్ అవకాశే లాంకేయ హతగస్మ లైవ్ ఎఫ్ఎం.

අහන අතරේ හිත සනසන සින්දුහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවරණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

රුහුණට. රජරටට. සිංකඩගලට. www.livefm.lk

0: 41.
1: Live FM.lk.

මහරගමට හෝමාගමට ගොඩගමට www.hoomagamata.com

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබලඟ රැඳුණු Live FM එන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM වගේ බඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අතල ශ්‍රවණය කිරීමට ඔබලගේ ඕනෑම ඉවෙන්ටයික සජිරි පමණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

Bilawre dahayay. Ang kawi bilawing.

0: තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio M තවම තත්ත්වයට ගම කරකල බපිය සතුට දැනුනෙමු අන්තරා සුව ක්‍රිය ඔබලේ Broken Life යන ඉප ස්කිපමනයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

Hai Dang Vilaab. ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෙක්ට්.
1: Live FM.

දැංවෙලාව ලංකාව වෙලාවෙන් රාත්‍රී 11:00යි.

ಮಹರಗಮಠ. ಹೋಮಗಮಠ, ಗುಡಗಮಠ. ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු ලයිව් FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ සනතරහ වගේම තවත් බඩවි කනනව කොසේ රෝය කරක අපිට සිනු අර්ජාලය හරහා ශ්‍රේමට ඕරවින් ලසිනු යයි කර සර්චිරි පමි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවත් දින ගී රිද්මය

தங்கில் அவர்கள் லங்காவில் இலாவின் ஹரியட்டமர துலகாயி

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

0: නව ලංකා වේලාවෙන් පාන්දර 1යි.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝ ගාඩන් ටියනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක්

ඔබ ආදරය කරන නිරතුරු ඔබ ළඟ රැඳුණු ලයිව් FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවියක් ඔසේ ශ්‍රවණය කළ බවට ස්තුතින් අන්තර්ජාලය හරවකිට ඔබ කළ යුත්තේ ෆෝන්වලින් ලයිව් FM සුෂ්මයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM, none of it.

41.42. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම ලයිව් FM.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM.lk.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට www.jabluw.com

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveifm.lk.
1: Live FM.

ままてな。イリッマヤ。ライフ FM。

hatırlı hay. Vehsan Nivana Ritmaya www.livefm.lk.

ಮಹರಗಮಠ. ಹೋಮಗಮಠ, ಗುಡಗಮಠ. ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್ ಲ